පුඤ්ඤවා තන ඕමත්තක තන තෙරිනේත තන ඔයි පගත ජින තුම් සංගේත නාම දිනා කැසේ සුඛ ලෙයෑ රස්නා රාම නාම ජස් කෙයෑ රහාව තින ඌපර ජායි

සදම සුහෙලේ සර්ව සුඛාමෙ තුජිතේ පායේ නිර ठाकुर අගෙන් අතෝලේ බරන් නාසා කෝ තුමරේ රංගා ගුණ නිධාම සුඛ දාතේ අගම අගෝචර ප්‍රබ අවනාසී පුරේ ගුරතේ ජාතේ ප්‍රම්පෝ කාත් කියේ නේ කේවල ජබ් කේ හෝ මෙ මාරී ජන මරණ කෝ

ආතින්නා සූතකනාය පෞරී සත්ගුරු වඩා කරසාලාහිය ජිස් විච වඩියා වඩයායියාં සහමේලේ තා නදරී ආයියාં ජාත ස්පානා තා මනවසායියාં කර හුක්කම් මස්ත හත්තර විච්චෝ මාර් කඩියා බුරයායියාં සෑ පුට්ඨේ නොනද පායියාં ශ්ලෝක මහැලා පැලා පැලා සුච්චා ආපෝය සුච්චේ බැඨා ආයේ සුච්චේ අගෑ රක්ෂියුන් කොයි නා කටයෝ ජාය සුච්චා හොයි කෑ ජේවයා.